좋은 자원이래요. 니노의 좋고 좋다리오. 밤에 바바시 보로메. 요하다 비엔이 위피. 쇼주아 예라와니 아방라라. 아! 뱅이나 바완벨로로 지몬소이. 요조예니. 도리핀다 타반도아 원컴이. 아와다 비위피. 상우피모니. 아몬다 도바디위피. 아와베레시 베이베세 로리레. 아 bẹ̀rẹ̀ sí ní yanjú àwọn ọ̀rọ̀ ọ̀hún. Níṣẹ́ tó wa mọ iye wà pé kì í máa ṣe fíìmù láwọn wò. Inú ayé tá a wà yìí náà nímọ̀ ti ń ṣẹlẹ̀. Àmọ́ kí n mọ́ bá gbàgbé ẹ dákun ẹ jẹ́ kí n sọ eléyìí. Mo máa ń sọ ní ọ̀pọ̀lọpọ̀ ìgbà. Àmọ́ bóyá wọn á sọ di ojúṣe báyìí. Lórí ètò kó tó dariwo ní gbogbo ọjọ́ mẹ́jọ mẹ́jọ. Ẹ dákun o, gbogbo ẹ̀yin lọ́kọ láyà. Tílé yín tí omi àlàáfíà bẹ̀ sí ìtòrò. Mo ń bẹ̀ yín o, gbogbo ipá tẹ̀ bá lè sà ní kẹ́ ẹ.